දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන් විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසින්සන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල් වේවා.

උතුම් බුදු ගුණ පිහිට වේවා කරන්නට යන සියලු කටයුතු සිතන පරිදිම සඵල වේවා.

0: බුදුන් දම් සංග රුවනි බලයෙන් සදාකල් සෙත් දීදිනීවා.
1: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල ගුවන් විදුලිය.
5: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳ සැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදයක් සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල කුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල radio.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.
3: සුදිල ගුවන් විදුලියක්.

0: சுதிலே குன்விதுலியன். සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය. සුදුල ගුවන් විදුලියේ

0: කාරුණික පින්වතුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රීතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා අට නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රීතියව එක දවසක් දකිනවා. පිංගුතුන් මේ ප්‍රීතිය ඉතාම විරූපීව දුගඳ හමන ශරීරයක් ඇතුව, එවැගේම හාත්පස මේ දුගඳ හමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවැගේම මැස්සන් පිරෙමින්, නොයෙක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොයෙක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, පංචපුත්‍ර කාදක ප්‍රීතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ පස් දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ පස් දෙනාම එවෙලේම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ පස් දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ පස් දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ පස් දෙනා කනවා. බලන්න පින්වතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබේ අති යම්කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පිංගුතුනි, ඒක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රීතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රීතියගෙන් විමසනවා. විමසනකොට පිංගුතුනි ඇයි කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්න ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුළදීම ඒ දරුවෝ මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම බිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්න කියලා පොරොන්දු වුණා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්නේ අකුසල කර්මය සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රීතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. ඒ නිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. ඒ නිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙලා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.
1: සුදුලගුවන් විදුලිය සමගයි ඔබ

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙනෙනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
2: හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්, අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණියත් එක්ක එකතු වෙන්නේ. ඉතින් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. පින්තුනි, අද මේ ධර්මානුශාසනාවේදී අපි ඔබට පැහැදිලි කරලා දෙන්නේ අපේ ජීවිතයේ ඇතිවන වේදනාවන් අපි හේතුඵල වශයෙන් විමසලා ධර්මාවබෝධයේ පිණිස හිත පිහිටවා ගන්න ආකාරය ගැන. මේක ඉතාම වැදගත් කොටසක්. හැබැයි බොහෝ වෙලාවට අපි බණ අහලා තිබුණාට සතර සතිපට්ඨානයේ වේදනානුපස්සනාව කියලා භාවනා කොටසක් වෙනම තියෙනවා කියලා දැනගත්තට සමහර වෙලාවට

හූතියනවා කෑගහනව දෙවනක් කරනවා. ඔබ දැකල ඇති ඉස්පිරිතාලවල ලෙඩ්ඩු කෑගහන හැටි. සමහර වෙලාවට වේදනා නාසක බෙහෙත් ඉන්ජෙක්සර් නින්ද යන්න සිහි නැතිවෙන්. එදකොට මේ වගේ බෙහෙත් හේත් දීලා යම් මට්ටමකින් ඒ වේදනාව යටපත් කරවන්න උත්සාහ ගන්නවා ඒ වෙලාවට. ඊළඟට අපි දන්නවා සමහර අයගේ වේදනා අපේ ජීවිතය තුළ සමහර අවුරුදු ගණන් තියෙන කොන්ද කැක්කුම්, දනිස් කැක්කුම්, බෙල්ලේ අමාරු, හිසේ කැක්කුම්, මේ වගේ වේදන අපේ ජීවිතය තුළ ඇතිවෙන. මේ ඇතිවෙන සාමාන්‍ය වේදනාවන් අතර මරණාසන්න මොහොතේ ඒ ඇතිවෙන කායික වේදනාව තාම බලවත්ව දැනෙන වේදනාව. මේ වේදනාව තුළ අපි හිත පිහිටවන්න ධර්මානුකූලව හිත පුරුදු කරලා නැත්නම් ජීවිතයේ තීරණාත්මක තැනක අපේ හිත විසිරෙන්න පුළුවන්. මරණාසන්න මොහොතේ හිත ධර්මයේ තුළ පිහිටගන්න බැරි වෙන්න පුළුවන්. බලන්න සමහරු බය වෙලා ඇස් උඩ ගිහිල්ලා කෑගගහ හුස්ම ගන්න බැරුව පපු අල්ලගෙන මහා බයකින් වේදනාවකින් තමයි අවසන් හුස්ම හෙළන්නේ. හැබැයි අපි දන්නවා මේ සම්බුද්ධ ශාසනය තුළ අපිට හිතාගන්නවත් බැරි වේදනා සහගත මරණ තුළ ධර්මයේ සිහි කරලා ඒ වේදනාව තුළ අනිත්‍ය මෙනෙහි කරලා සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත්වෙච්ච මහරහතන් වහන්සේලා ගැන සඳහන් වෙයි. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ එක්තරා තරුණ ස්වාමීන් වහන්සේ නමක් මහ කැලේ භාවනා කර කර හිටිය තනියම. උන්වහන්සේ කැලේ කුටියක ඉන්නවා. ගමට පින්ඩ පාත එනවා දවසට එක වතාවක්. අර මහා උදකලා වනාන්තරයේ උන්වහන්සේ තනියම බණ භාවනා කරමින් වැඩ සිටිය. ඔය ඉන්න අතරතුර හැබැයි උන්වහන්සේ තාම රහත් වෙලා හිටියේ නෑ. වීරිය වඩනව, සතර සතිපට්ඨාන පුරුදු කරන භික්ෂුවක්. මාලිගාවට පැන්න හොරේ රජ්ජුරුවන්ගේ ආභරණ ටිකකුයි අන්තප්පුරේ බිසෝවරුන්ගේ වටිනා ආභරණයි හොරකම් කරගෙන මේ හොරා පැන්නා. එතකොට බලන්න ගෙවල් වලට හොරු පනිනවා විතරක් නෙමෙයි මාලිගාවලටත් හොරු පැනලා තියෙනවා. කිසි බයක් සැකක් නැතුව රජ්ජුරුවන්ගේ මාලිගාවේ වටිනා ආභරණ හොරු පැනලා මේවා අරගෙන කැලේකට පැන්න. රජ්ජුරුවන්ගේ රාජබටයෝ ටිකක් මේ පුද්ගලයා පසුපස ලුහුබදින පන්නගෙන එනවා. ඔහු මේ වටිනා ආභරණත් අරගෙන කැලේ මැද්දෙන් පැනලා දුවනවා. මෙහෙම දුවනකොට රාජබටයෝ මොකද කරේ, වනාන්තරේම වට කරා. මේ කැලෙන් එළියට යන්න දෙන්නේ නැහැ, කොහොම හරි මේ හොරා අල්ල ගන්නවා කියලා. ওই කැලේ ඇතුලේ තමයි අර ස්වාමීන් වහන්සේ භාවනා කරන්නේ. උන්වහන්සේ දා පාත්‍ර සිවුරුත් අරගෙන පින්ඳ පාත යන ගමනේ නාන පොකුණක් තියෙනවා. උන්වහන්සේ මේ පොකුණට ඇවිල්ලා පැම් පහස් වෙලා නාලා තමයි පාත්‍රය අරගෙන ගමට පින්ඳ පාතේ වඩින්. පාත්‍රෙත් අර ගං ඉවුරේ තියලා සිවුරු ටිකක් තියලා උන්වහන්සේ අනේ වතුරට බහලා පැම් පහස් වෙනවා නානවා. අර හොර ආභරණ ටිකක් අරගෙන කැලේ මැද්දෙන් දුවනකොට දැක්කා අන්න තියෙනවා රෙදි වගේ භාජනයක් තියෙනවා පාත්‍රයේ. අර වටිනා ආභරණ ටික මේ පාත්‍රය ඇතුළට දාලා අර සිවුරු වලින් උඩින් වහලා කැලේ ඇතුළේ හැංගුණා. දැන් ඔබ හිතන්නේ ඒ කාලේ රාජබටේකට හදිසියේ හරි කැලේදී අහු වුණත් මොනවා හරි කියලා බේරෙන්න පුළුවන්. මොකද අතේ අර ආවරණ මොනවත් නැහැ. අනේ මම මේ ගම් වැසියෙක්, මං අසරණෙක්, මං කැලේට ආවේ බෙහෙතක් හොයන්න, මං දන්නෙත් නැහැ. මම මේක දර කඩන්න ආපු ගමන්, කැලේ කොළ ටිකක් එකතු කරගන්න ආපු ගමන් මොනවා හරි කියලා රාජබටයන් නොමග යවල බේරෙන්න පුළුවන්. කැලේට පැනලා හැංගුණා. අහුණක් දැන් බඩු අතේ නැහැ. රාජබටයෝ කැලේ පීර පීර හොයාගෙන එනකොට දැක්කා මේ මහා කැලේ ඇතුලේ අන්න රෙදි වගේ. එතනට ගිහිල්ලා මේ රෙදි හාට මෙහාට කළ බලනකොට මෙන්න භාජනේ පාත්‍රය ඇතුලේ අර වටිනා ආභරණ ටික. වටපිට බැලුවා, කෝ හොරා මේ අහල පහළම ඉන්න ඕනේ. අර ගඟේ ස්වාමීන් වහන්සේ පැම් පහසු වෙනවා. අර ඉන්නේ හොරා කියලා මෙහෙට වර කියලා උන්වහන්සේට අර වතුරෙදිම ගගහ ඇදලා ගත්තා. ආයි කතා කරන්නවත් දුන්නේ නැහැ. ගගහ ඇදගෙන ගියා රජුරුව ළඟට. අරගෙන ගිහින් රජ්ජුරුවන්ට ඉදිරිපත් කරා, රජතුමනි මෙන්න හොරා, මේ තියෙන්නේ ආභරණ ටික, බඩුත් එක්කම හොරාව අපි අල්ලගත්තා කියෝ. රජ්ජුරුවෝ මේ මොහොතේ මන කරා උලතියාපං ඕකව කියෝ. දැන් බලන්න ආයිතින් නිදහසට කාරණා සාක්කී මෙ මොනවත් නැහැ. ඒ කාලේ රාජ දනුවන්
රජ්ජුරුව

0: ගේ තීරණේ රාජාන උලතියාපන් කියෝ. දැන් නොකළ වරදකට ගුණහන්සේ රජ්ජුරුවන්ගේ දනුවමක් හැටියට උල ඉන්දවන්න තීරණය කරන්න. දැන් හතු මල්මාලාවක් දාලා කස පහර දිදී නගරේ වද දිදී අරගෙන යනවා මිනිස්සු පාරදි පැත්ති පිරිලා. දැන් හොරා අරගෙන යනවා මාලිගාවේ ආභරණ හොරකං කරපු හොරා උලතියන්. මෙහෙම අරගෙන ගිහින් නැගෙනහිර දොරටුව ළඟ උලයින් දෙව්වා. දැන් ඔබ හිතන්න මෙවැනි මොහොතක් අවංකවම ඔබ හිතන් සාමාන්‍ය කෙනෙක් නම් බණ භාවනාවක් කරගෙන ගුණධර්මයක් පුරුදු කරගෙන කාටවත් කරදරයක් හිංසාවක් නැතුව ජීවත් වෙච්ච සාමාන්‍ය කෙනෙක් නම් ධර්මයේ තුල හිත පිහිටවා ගන්න පුරුදු කරපු නැති කෙනෙක් නම් කොච්චර බණ අහලා සීල් රැකලා පින්කම් කරලා ධර්මයේ හැසිරෙන උත්සාහයක් ගත්තා බලන්න සාමාන්‍ය ලෝකයා ඔය වගේ අවස්ථාවක මොන තරම් මේ සිදුවීමත් එක්ක ගැටෙනවද කියලා. මට අදාළම නැති දෙයක්, මම දන්නේ නැති දෙයක් ඕම් භාවනා කරන්න ගිහිලා මට වෙච්ච දේ ඔහොම හිතනවා සමහර ලාවට. කෝ ධර්මයෙන් මාව බේරුණා, කෝ මට පිහිට වුණා, නොකළ වරදකට අවසානි උලයින් දෝලා මට මැරුම් කන්නයි සිද්ධ වුණේ, ඕන් ධර්මයේ හැසිරීලා අපිට වෙච්ච දේ කියලා එක ගන්නෙම සමහරු ඇරදි පැත්තට. හැබැයි මේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අර උල ඉන්දනකොට කස පහර දිදි ඇදගෙන යනකොටත් හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද. ඉපදීම දුකයි කියලා උන්වහන්සේ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. දැන් බලන්න ඔබට ජීවිතයේ කරදර, ප්‍රශ්න, විපත්, ගැටලු, අනතුරු එනකොට ඔබට හිතෙනවද ඉපදීම දුකක්, ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ, මේ ධර්මයේ කොච්චර සත්‍යක්ද, ජාතිපි දුක්ඛා, ඉපදීම දුකයි කියලා දේශනා කරපු බුදුහාඳුරන්ගේ ධර්මයේම නේද මම මේ අත්දකින්නේ කියලා හිතෙනවද? බොහෝ දෙනෙකුට හිතෙන්නේ ඇයි මට මෙහෙම වෙන්නේ කියලා අහනවා. ඒක ධර්මයට ගලපන්න, ආරි සත්‍යත් එක්ක ගලපන්න බොහෝ දෙනෙකුට බැහැ. උන්වහන්සේ හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාන්තේ සාක්කාතයි සම්දිට්ඨිකයි අකාලිකයි. ඒ උතුම් ධර්මය අවබෝධ කිරීමමයි මේ වගේ සසර දුකින් මිදෙන්න තියෙන එකම මඟ. සංසාරේ මං කොච්චර මේ වගේ නොකල වැරදි වලට දඬුවම් විඳලා ඇද්ද? මොන තරම් ආත්ම ගාහනක් නොකල වැරදි වලට මේ වගේ බිලි කැපුම් කාලා උල ඉඳවල රාජ දඬුවම් විඳලා වද විඳලා ඇද්ද? සසරේ කොච්චර මං දුක් විඳලා ඇද්ද? මේ උතුම් ධර්මයේමයි සංසාරේ මිදෙන්න තියෙන පිහිට කියලා අන්න උන්වහන්සේ ධර්මයේ හිතනවා. වද දිදී අරගෙන ගිහිල්ලා අර උල උඩ ඉඳෙව්වා. දැන් ඔබ හිතන්න උලක් ඇඟ පසාරු කරගෙන මේ බඩවැල් කපාගෙන ඇඟ ඇතුලෙන් උලක් බහිනකොට මොන තරම් වේදනාවක් කෙනෙකුට දැනෙනවද? මේක මේ භාවනා කරන්න පුළුවන් වෙලාවක්වත් ධර්මීය මෙනෙහි කරන්න සාමාන්‍යයෙන් නිදහසේ ධර්මීය සිහි කරන්න පුළුවන් අවස්ථාවක් හැටියට පේන්නේ කෙනෙකුට. හැබැයි හරියට ධර්මීය ජීවිතයට ගලපගත් උන්වහන්සේ ඒ මොහොතමයි ධර්මාවබෝධයට හිත පිහිටෙව්වේ. බුදුරජාණන් වහන්සේට අරමුණු වුණා උන්වහන්සේගේ ශ්‍රාවක දරුවේ. උලින් දෝලා මේ ජීවිතේ නොකල වරදක් තමයි හැබැයි පෙර සංසාරික කර්ම විපාකය. උන්වහන්සේ අර උල මතත් ධර්මයේ සිහි කරනවා, ධර්මාවබෝධයට පින තියෙනවා, වීරියවන්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දික්කල හතක් හකුලනවා වගේ, හකුලපු අතක් දිගහරිනවා වගේ ඒ සැනින් ඉරදියෙන් මේ සාමීන් වහන්සේට පමණක් පේන විදිහට එතන පෙනී හිටියා. දැන් අර රාජ භටියෝ දඬුවම් විඳින අය බලාගෙන ඉන්න මිනිස්සු අනේ අපොයි කියලා නගර වාසීන් මේ උල තියෙන ආකාරය බලන්න ආපු මිනිස්සු ඉන්නේ කාටවත් පේන්නේ නැහැ බුදුහාඳුරු. උන්වහන්සේගේ අදිෂ්ඨානයෙන් මේ සාමීන් වහන්සේට පේන අර උල ඉඳවලා ඇඟ පසාරු කරගෙන වේදනාවෙන් උල බහින මේ ස්වාමීන් වහන්සේට පේනවා තමන් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න. තථාගතයන් වහන්සේ විමසනවා භික්ෂුව, මේ රූපය නිත්‍යද අනිත්‍යද? ඔබ බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්න එපා. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය නිත්‍යයිද අනිත්‍යයි? අනිච්චම් බන්තේ. ඒ අනිත්‍ය වූ රූපේ නිසා ඔබට ඇතිවෙන්නේ දුකක්ද සැපක්ද? දුක්ඛම් බන්ති, දුකයි ස්වාමීනි. එහෙමනම් මේ රූපය මම, මගේ, මගේ ආත්මයයි කියලා තමාගේ වසඟයට ගන්න පුළුවන්ද? නොහේතම් බන්ති, නැහැ ස්වාමීනි, අනාත්මයි. ස්පර්ශයෙන් ඇතිවන විඳීම, දැන් වේදනාව හොඳටම දැනෙන වෙලාව, විශාල දුක් වේදනාවක් දැනෙන වෙලාව, මේ වේදනාව ස්පර්ශයෙන් හටගන්නවා. ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. භික්ෂුව, මේ වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යම් බන්ති, අනිත්‍යයි ස්වාමීනි. එහෙමනම් මේ අනිත්‍ය වූ වේදනාවක් නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති, දුකයි ස්වාමීනි. එහෙමනම් මේ වේදනාව මම, මගේ, මගේ ආත්මයයි කියලා මට ඕන විදිහට වෙනස් කරන්න පණවන්න පුළුවන්ද? නොහේතම් බන්ති, නැහැ ස්වාමීනි, මේක අනාත්මයි. භික්ෂුව, ඔබ ඔය මොහොතෙම මේ වේදනාවට හිත යොමු කරලා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා විදර්ශනා වඩන්න. ඒ වේදනාව හඳුනා ගැනීම සංඥාව, හඳුනාගත් දේ අනුව චේතනා පහළවීම සංස්කාර, නාම රූපෙන් හටගන්න විඥාන, මේ පංච උපාදානස්කන්ධේම මේ මොහොතේ ඇතිවන අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමසන්න. බුදුරජාණන් වහන්සේ ඔන්නෝය දහම් අවවාදය උන්වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා ඉරදී උන්වහන්සේට ඇසින් ලෙස බුදුහාඳුරු දේශනා කරලා නොපෙනී ගියා. අර ස්වාමීන් වහන්සේ උල මතම, ඔබ හිතන්න කොච්චර වේදනාවක්, මේ බඩවැල් නිකන් කට්ටක් අදිනකොට සමහරුන්ට ඉවසන්න පුළුවන්, සමහරලාට ලී ටිකක් ගන්න වෙන්න පුළුවන්, බෙහෙතක් ඉන්ජෙක්ෂන් එකක් විදිනකොට මොන තරම් වේදනාවක් දැනෙනවද? උලක්, ඔබ බලන්න ඔබේ කකුලේ පොඩි කට්ටක් ගෙනෙන්නාට පස්සේ ඒක ඉවත් කරනකන් අඩිය තියෙන වාරයක් පාසා මොන තරම් වේදනාවක් ඇති වෙනවද මේ ශරීරේ? අර වගේ උලක් ඇඟ හාරගෙන මේ ඇඟ ඇතුලෙන් බහිනකොට මොන තරම් වේදනාවක්ද? ඒ වේදනාව තුලත් පංච උපාදානස්කන්ධ බෙදාගෙන අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මේ වේදනාවත් ස්පර්ශයෙන්මයි උපදින්නේ. ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මේ වේදනාව අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි කියලා උන්වහන්සේ විදර්ශනා වැඩුවා. අර උල උඩම කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. උල උඩම පිරිනිවන් පෑවයි මොහොතේම. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ රහත් වෙච්ච උතුම් මහරහතන් වහන්සේ නමකගේ එක සිදුවීම. දැන් බලන්න, උන්වහන්සේට රහත් වුණා කියලා සිවුරක් දරාගෙන, රහතන් වහන්සේ නමක් හැටියට මොහොතක්වත් මේ සමාජයේ එක වරුවක් දවසක් වැඩ ඉන්න ලැබුණේ. ඒ උල උඩම රහත් වුණා. ඒ මොහොතෙම පිරිනිවන් පාන සිද්ධ වුණා ඒ වේදනාවත් එක්කම. දැන් බලන්න, ඒ තරම් අසීරු වේදනාවක් තුලත් ධර්මයේ හිත පිහිටවන්න පුළුවන් වුණා. අන්න දක්ෂතාවය. ඒ දක්ෂතාවය බොහෝ දෙනෙකුට නැහැ. ඔබ හිතන්න, භාවනා කරන අය, ඔබ දන්න අය, මේ සමාජ ජීවත් වෙන අය, බොහෝ දෙනෙකුට ලෙඩක් දුකක් හැදුනට පස්සේ අයියෝ ඇයි මට මෙහෙම වුනේ, සමහරුන් කෑ ගහනවා, බන කියනවටත් කැමති නෑ. මෙච්චර වේදනාවක් මං විඳිනකොට එනවා මෙතන බන කියන්න කියලා, සමහරලාවට බන කියන්න එන කෙනාටත් බැනලා පන්නනයි ඉන්නේ, මගේ වේදනාව මං විතරයි දන්නේ කියලා. එනිසා මතක තියාගන්න, බොහෝ දෙනෙකුට වේදනාවේ හිත පිහිටවනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, ධර්මයේ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරලා නැත්නම්. එනිසා පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවේදී ඔබට කියලා දෙන්නේ ඉතාම වැදගත් කාරණා. මේ කාරණාව හොඳට තේරුම් අරගෙන ග්‍රහණය කරගෙන ප්‍රායෝගිකව ඔබේ ජීවිතය තුළ ටික ටික පුරුදු කරන්න. එහෙම පුහුණු කරන, පුරුදු කරන පුරුද්දම ඔබට ජීවිතයේ ඉතාම තියුණු, කටුක, දුක් සහිත වේදනාවක් තුලත් හිත පිහිටවන්න ඒ පුහුණුව ඔබට උපකාර කරන. යම් දවසක අපි කවදා, කොතන, කොයි මොහොතේ හෝ මේ ජීවිතය අතහැරලා අපිට පරලොව යන්න සිද්ධ වෙනවා. එවැනි මොහොතක ඇතිවන මරණාසන්න වේදනාව තුල පවා ධර්මයේ තුලින් හිත පිහිටවාගෙන හිත රැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒ මොහොතෙත් අපිට ඒ වේදනාවේ අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ මරණ මොහොතත් අපිට ධර්මාවබෝධයට මගක් කරගන්න පුළුවන්. ඒ මොහොතේ ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. දැන් අපි බලමු ඒ වේදනාව අපි තුළ උපදින්නේ කොහොමද? දැන් පින්වතුනි අපි ධර්මයේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්නන ඒ ධර්මානුකූල විග්‍රහය තුළ ඇසේ ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. කනේ ස්පර්ශය නිසා පිට විඳීම ඇති වෙනවා. නාසයේ ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. දිවේ ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. කයේ ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. මනසේ ස්පර්ශේ මනෝමය වශයෙන් දැන් මානසිකව කොච්චර විඳිනවද? උල්ලනවා, පපු රිදෙනවා, දුක් විඳිනවා, අඬනවා, සුසුම් හෙලනවා, මානසික වේදනා, කායික වේදනා වගේම ඒ විඳීම මානසිකවත් ඇති වෙනවා. එතකොට මේ විඳීම ඇති වෙන්නේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන්. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. යම් විඳීමක් අපි තුල උපදිනවද? ඒ විඳීම උපදින්නෙම ස්පර්ශය නිසාමයි. ඇහැට පේන රූපයක් නිසා විඳීමක් ඇති වුණා නම් ඇහැයි රූපයයි විඥානය එකතු වීම ඇහි ස්පර්ශය නිසා. කනට ඇහෙන ශබ්දයක් නිසා ඔබට විඳීමක් ඉපදුනා නම් ඒ වේදනාවත් කනයි ශබ්දයයි විඥානයයි නිසාම උපදින දෙයක්. නාසයට දැනෙන ගඳ සුවඳ නිසා. එතන වේදනාව කියපුවහම මේ දුක් වේදනාව විතරක් නෙමෙයි. විඳීම තුන් ආකාරයි. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ. දුක් සැප රහිත කියන එක. සැප විඳීම ඇති වෙනවා. දුක් විඳීම ඇති වෙනවා. දුක් සැප රහිත විඳීම ඇති වෙනවා. නාසයට දැනෙන ස්පර්ශය, නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වීම නිසා විඳීම උපදිනවා. අපි කන බොන දේවල් ප්‍රත්‍ය කරගෙන මුල් කරගෙන දිවයි රසයයි විඥානයයි නිසා විඳීම ඇති වෙනවා. ස්පර්ශෙන් දිවේ ස්පර්ශයෙන් විඳීම උපදිනවා. ඊළඟට අපි බොහෝ වෙලාවට කතා කරන කායික වේදනාවන් මේ කායික විඳීම බෙල්ල රිදෙනවා, කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා, බඩ රිදෙනවා, අතපය රිදෙනවා. මේ ඇතිවන හැම රිදීමක් වේදනාවක්ම උපදින්නේ කයයි පහසයි විඥානයයි මුල් කරගෙන. ඒ පහස අභ්‍යන්තරික වශයෙන් වෙන්න පුළුවන්, බාහිරින් ඇතිවෙන දෙයක් වෙන්න පුළුවන්. දැන් සමහර ලාවට පිටතින් අපිට ඇතිවෙන එක්ක ස්පර්ශයක්, ගොරෝසු ස්පර්ශය, අතවදිනවා ගිහිල්ලා බිත්තියක හරි කොහේ හරි එක්ක මොනවා හරි සීරෙනවා, මුඛයකට හරි ගෑවිලා හැම යනවා. එතකොට යම් කිසි ස්පර්ශයක් නිසායි බාහිරින් අභ්‍යන්තරින් බඩ ඇතුලේ ඒ ඇතිවන ස්පර්ශයන් නිසා බඩේ අමාරු ඇති වෙනවා. බෙල්ල ඇතුලේ ස්නායු තෙරපීමක් කියනවා. එතනත් ස්පර්ශෙ මුල් කරගෙන විඳීම ඇති වෙනවා. එතකොට මේ වගේ අපේ කායික අභ්‍යන්තරේ හෝ බාහිර හෝ ස්පර්ශය නිසායි විඳීම උපදින, වෙන දෙයක් නිසා නෙමෙයි. පස්ස පච්චයා වේදනා, ස්පර්ශය නිසායි විඳීම ඇති වෙන්නේ. එහෙමනම් ස්පර්ශයෙන් නම් විඳීම ඇති වෙන්නේ ඒ ස්පර්ශ වෙනස් වෙනකොට. ඒ විඳීම වෙනස් වෙනවා, අනිත්‍යයි. අන්න ඒ කාරණේ ඒ ස්පර්ශයටම හිත යොමු කරලා අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඔබ අහලා ඇති යම් යම් භාවනා ක්‍රමවල අපේ ආචාර්යවරු අතීතේ හිටපු යම් යම් රටවල වෙන්න පුළුවන්, ওই බුරුම වගේ රටවල භාවනා උගන්වපු යම් ආචාර්යවරු ඒ භාවනා වඩද්දී අපේ සම්ප්‍රදායේ අපේ ඉතිහාසයේ යම් යම් භාවනා ඉගෙන ගත්ත අය පවා ඒ ක්‍රම පුරුදු කරා. යම් වේදනාවක් එනකොට එතනට හිත යොමු කරලා හිතනවා වේදනාවක් වේදනාවක් වේදනාවක් ස්පර්ශයෙන්මයි ඇති වෙන්නේ, ඒක අනිත්‍යයි කියලා. එතකොට අපේ කය මුල් කරගෙන යම් විඳීමක් ඇති වෙනකොට අපි හිත වෙන වෙන අරමුණු ඔස්සේ යොමු කරන්නේ නැතුව ඒ වේදනාවටම හිතේ පිහිටවලා ඒ ස්ථානේ, දැන් අපි හිතමු කකුලේ අමාරුවක්, බෙල්ලේ අමාරුවක්, එතනටම හිත යොමු කරලා ස්පර්ශයෙන්මයි මේ විඳීම ඇති වෙන්නේ. ඒ ස්පර්ශයෙන් ඇතිවෙච්ච කය පහස විඥානේ ඒ ස්පර්ශ මේ සියල්ල අනිත්‍යයි කියලා ඒ වේදනාව තුළ අනිත්‍ය මෙනෙහි කරන්න දක්ෂ වේ. පින්වතුනි මේක සරල වශයෙන් පටන් ගන්න. මේක බොහොම ගැඹුරට අපිට ධර්මාවබෝධයේ දක්වාම ගැඹීර විදිහට හිත පුරුදු කරන්න පුළුවන් ක්‍රමයක්. හැබැයි ඔබ සරලව පුරුදු කරන්න, ඔබට යම් වේදනාවක් දැනෙනවා නම් යම් ස්ථානයක ශරීරයේ යම් තැනක ඔබ එතනට හිතයොම කරලා හිතන්න මේ වේදනාව ඇති වුණේ වෙන දෙයක් නිසා නෙමෙයි. ස්පර්ශයෙන්මයි විඳීම ඇති වෙන්නේ. ස්පර්ශය කියන්නේ තින්නම් සංගති පස්සෝ කරුණ තුනක එකතු වීම. කයේ ස්පර්ශේ නම් කයයි පහසයි විඥානය එකතු වෙනවා. කයත් අනිත්‍යයි. ඒ පහසත් අනිත්‍යයි. ඒ හටගත්ත කායි විඥානයත් අනිත්‍යයි. එහෙමනම් අනිත්‍ය කරුණ තුනක එකතුව කය ස්පර්ශය අනිත්‍යයි. ඒ ස්පර්ශෙන් හටගන්න විඳීමත් අනිත්‍යයි. ඒ විඳින දේ හඳුන ගන්නවා ඒකත් අනිත්‍යයි. ඒ ගැන චේතනා පහළ වෙන සංස්කාරය ඒකත් අනිත්‍යයි. එහෙමනම් ඒ වේදනාවක් මුල් කරගෙන පංච උපාදානස්කන්ධයක් එතන අපේ හටගන්න බිඳෙන්නේ. ඒ හටගෙන බිදි බිදි යන පංච උපාදානස්කන්ධය හේතුඵල වශයෙන් හොඳට හිත පිහිටවල අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඔබ දක්ෂ වුණොත් මේ දේ කාලයක් පුරුදු කරගෙන යනකොට ඔබට නොදැනීම ඔබ තුල වැඩෙන්නේ වේදනානුපස්සනා සතිපට්ඨාන. පිංගතුනි සතර සතිපට්ඨානේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හැටියට අනුපස්සනා කොටස් හතරක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා. ඒ අතර වේදනානුපස්සනාව කියන්නේ විඳීම මුල් කරගෙන වේදනාව අභ්‍යන්තර වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්, කායික මානසික මනසෙත් ඇති වෙනවා විඳීම. මනසත් ආයතනය. සිතයි සිතුවිලි විඥානයයි නිසා මනස ඇති වෙන විඳීම. ඒ බොහෝ වෙලාවට මානසික වේදනා කොච්චර චිත්ත පීඩා මානසික වේදනා විඳිනවද? ඒ නිසා මේ උපදින හැම විඳීමක්ම ස්පර්ශයෙන් මහටගෙන ස්පර්ශයෙන් වෙනස් වෙනවා අනිත්‍යයි අනිත්‍යයි කියලා හොඳට ඒ ස්පර්ශය තුළ විඳීම තුළ හිත පිහිටවාගෙන මෙනෙහි කරන්න ඔබ දක්ෂ වෙන්න. කාලයක් ඔබ මේ දේ පුරුදු කරගෙන පුහුණු කරගෙන පුහුණු කරගෙන යනකොට ඔබ තුළ වැඩෙන්නේ විදර්ශනාව, වේදනානුපස්සනාව, වේදනාව තුළ හිත පිහිටවල අනිත්‍ය දකින්න ඔබේ හිත පුරුදු වෙනවා, පුහුණු වෙනවා. ඒ පුහුණුව ඔබව ධර්මාවබෝධයේ පැත්තට ඔබේ ජීවිතය යොමු කරනවා. පිංගතුනි ඔබ අහලා ඇති සාමාවතී ඇතුළු 500ක් උදේන රජුරුවන්ගේ අන්තඃපුරයේ හිටපු බිසෝවරු ටික. එතකොට මේ අය සීල සමාධි ප්‍රඥා වඩාගෙන ආරාමයක හිටිය භික්ෂුණීන් වහන්සේලා පිරිසක් නෙමෙයි. පංචකාමයන්ගෙන් යුක්ත රන් රිදී මුතුමැණි ආභරණ පරිහරණය කරමින් මාලිගාවක බොහෝ සැප සම්පත් යටතේ රජ්ජුරුවන්ගේ බිසෝරු පිරිසක් හැටියට අන්තඃපුරයේ හිටපු කණ්ඩායම සාමාවති බිසව ඇතුළු පිරිස. හැබැයි මේ අයගේ වාසනාවට ඒ අයගේ හිටපු සේවිකාවක් හිටිය කුජ්ජුත්තරා කියලා. මේ කුජ්ජුත්තරාව බුදුරජාණන් වහන්සේගෙන් බණ අහගෙන ඇවිල්ලා ඒ අහපු බණ ටික සාමාවති ඇතුළු පිරිසට දවස ගානේ කියලා දුන්නා. ඒකට සාමාවති යම් මුදලක් ගෙව්වා කුජ්ජුත්තරාට. බොහෝම ගෞරවයෙන් කුජ්ජුත්තරා වැඩකාරී වෙන්න පුළුවන්. හැබැයි බණ කිව්වේ උස්සාසනයක වාඩි වෙලා සුවඳ පැන් වලින් දෝණේ වෙලා වටිනා ගෞරවණීය සුදු සලුවක් පොරවගෙන ධර්ම ගෞරවයෙන් යුක්තව සාමාවති ඇතුළු පිරිසට දවස ගානේ තමන් මල් ගේන්න කියලා ගිහිල්ලා බුදුහාඳුරු වැඩ ඉන්න තැනට ගිහිල්ලා දම්සභා මණ්ඩපේ දහම් දේශනකොට ඒ ටික අහගෙන ඇවිල්ලා අර පිරිසට කියලා දෙන්න. ඒකට හේතුව සාමාවති ඇතුළු පිරිසට මාලිගාවෙන් එළියට යන්න විදිහක් නැහැ. රජ්ජුරෝ තහංචි දාලා ආරක්ෂාවල් දාලා තියෙන මාලිගාවෙන් එළියේ රාජ බිසෝවරුන්ට හිතුවක්කාර විදිහට පාරවල් වල ඇවිද ඇවිද එහෙම යන්න බෑ. හැබැයි මේ වැඩකාරී ඒ අය වෙනුවෙන් යොදවලා තිබ්බ ඕනේ ගමනක් මෙන්න මේ අය යවන්න කියලා කුජ්ජුත්තරා. ඇයි බුදුහාමුදුරන්ගෙන් බණ අහලා ඒ අහපු බණ ටික අහගෙන ඇවිල්ලා සාමාවතී ඇතුළු පිරිසට බණ කිව්වා. එතකොට මේ සේවිකාව අහගෙන ඇවිල්ලා කියපු බණ ටික අහලා සේවිකාවගේ කටින් කිව්වත් වැඩකාරියෙක් කියලා දුන්නත් කියන්නේ බුදුහාමුදුරුවන්ගෙන් අහගත්ත බුදු බණ. අර රජ්ජුරුවන්ගේ බිසෝවරු වුණත් මාන්නක්කාරකම තිබුණේ පෙර සංසාර පින නිසා නිහතමානීකම තිබුණා. දැන් බලන්න වෙන කෙනෙක් නම් අපි මෙයාගෙන් බණහන්න ඕද? මෙයා කවුද? මේ අපේ වැඩකාරින්නේ, මේ සේවිකාව. මෙයාට මේ උස්සාසන පනවල අපි බිමවාඩි වෙලා බණහන්න මුන් අපි කවුරු කියලා හිතුවද? අන්න එහෙමනේ බොහෝ දෙනෙක් හිතන් මාන්නේ. හිසට උදුමවා ගත්තට පස්සේ බොහෝ දෙනෙක් මාන්නෙන් ඒ අයට ධර්ම මාර්ගේ වැහිලා යනවා. හැබැයි සාමාවතී ඇතුළු 500ක් පුදුමාකාර සංසාර පිනක් එක්ක ධර්ම ගෞරවයෙන් අර කුජුත්තරාව කියන බණ ටික අහලා ප්‍රායෝගිකව මාලිගාව තුල ධර්මයේ පුරුදු කරා. ඔහොම කාලයක් ධර්මයේ පුරුදු කරගෙන යනකොට උදේනි රජුරුවන්ගෙම හිටිය තවත් බිසවක් බොහොම දුෂ්ට දරුණු බුදුහාඳුරන්ටත් වෛර කරගෙන හිටපු කාන්තාවක් මාගන්තියා. මේ මාගන්තියා බුදුහාඳුරන්ට වෛර කරා. කේන්තියෙන් තරහින් හිටිය බුදුහාඳුරුත් බලන්න බුදු කෙනෙක් මේ ලෝකේ රහසින්වත් පව නොකරන බුදුහාඳුරන්ට මේ තුන් ලෝකෙම නික්ලේශී උත්තමයන් වහන්සේ නමක් දෙවියන් බමුණු මරුන් සහිත ලෝකෙ තුන් ලෝකයාගෙන්ම ගෞරව ලබන්න, වැඳුම් පිදුම් ලබන්න, ආමිස ප්‍රතිපක්ති පූජාවන්ගෙන් පූජා ලබන්න සුදුසු මහා පිං ඇති කෙනා. උන්වහන්සේ ජීවිතයේ විතරක් නෙමේ සසරේ අසංඛේය ගණන් කල්ප ගණන් පාරමී පුරාගෙන මෛත්‍රිය පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සසර පුරපු කෙනෙක්. ඒත් උන්වහන්සේටත් වෛර කරගෙන හිටපු මිනිස්සු හිටියා. ඒක තමයි මේ සමාජයේ ලෝකේ හැටි. කොයිතරම් සසර මෛත්‍රිය පුරුදු කළා හැමෝටම මෛත්‍රී වඩාගෙන හිටියත් ඔබට වෛර කරන පුද්ගලයෝ සමාජයේ ඉන්න පුළුවන්. ඔබේ මෛත්‍රියම සමහර වෙලාවට තව කෙනෙකුට රුස්සන්න නැති වෙන්න පුළුවන්. මාගන්දියා අවසානයේ බුදුහාමුදුරන්ට කොච්චර තරහක් වෛරයක් බුදුහාමුදුරුව ගැන තිබ්බද කියන්නේ. නොයෙක් උපක්‍රමයේ දුව රාජබට යොදවලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට නිඳා පහස කරා. උන්වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට දානවල වලට වඩිනකොට මේ මග දෙපස රාජබට යොදවලා හිරිහැර පීඩා කරන්න කණ්ඩායම් එදෙව්වා. ඔය අතරේ සාමාවතී ඇතුළු පිරිස බුදුහාමුදුරන්ගේ බණ අහලා සද්ධා ගෞරවයෙන් කටයුතු කරනවා කියලා දැනගත්තට පස්සේ ඒ අයගෙන් පිළිගන්න සැලසුම් කරා. උදේන රජුරෝ කැරැල්ලක් සංසිඳවන්න වින ඈත ප්‍රදේශයකට යනකන් ඉඳලා සාමාවතී ඇතුළු 500ක් හිටිය ගොඩනැගිල්ල කනුවල රෙදි පාංකඩ උතලා ගිනි ගන්න තෙල් වක් කරලා දොරවල් වහලා අගුළු දාලා පැනලා දුවන්න බැරි වෙන විදිහට අර 500ම ගොඩනැගිල්ලක කොටු කරලා ගිනි තිබ්බා. මේ මාගන්තියා සැලසුම් කරලා සාමාවතී ඇතුළු පිරිසම ගොඩනැගිල්ල කොටු කරලා ගිනි තිබ්බා. හැබැයි මේ මොහොතේ අර සේවිකාව කුජුත්තරා ඒ ගොඩනැගිල්ලෙන් එළියට ගිය වෙලාවක් කුජුත්තරා බේරුණා. ගොඩනැගිල්ල ඇතුළේ කොටු වුණා සාමාවතී ඇතුළු 500ක් දෙනා. දැන් අපි මෙතන තේරුම් ගන්න ඕනේ ওই සිදුවීම ඔබ අහලා ඇති, බනට ඕන තරම් අහලා ඇති. හැබැයි පින්වතුනි ඔබ හිතන්න මෙවැනි මොහොතක සාමාන්‍ය කෙනෙක් ධර්මයේ සිහි කරනවා තියා අඩුම ගානේ සාමාන්‍ය කරන්නේ මොකක්ද කියලාවත් තේරුම් ගන්න බැරුව මොනතරම් කලබලෙන් කෑ ගහයි හූතියයි මාලිගාවේ කොහෙන් හරි පැනලා අතප්පයක් කැඩුනත් කමන්නේ කියලා උඩුමහලකින් හරි පනින්න බලයි මාව බේරගනියෝ කියලා කෑ ගහයි බැරිම වුණොත් අර ගොඩනැගිල්ලට ගිනි තිබ්බ මාගන්තියාට සාප කරගෙන වෛර කරගෙන මැරිලා හරි ඕකිගෙන් පලිගන්නවා කියලා හිතාගෙන මැරෙන්නේ. ඔක තමයි සාමාන්‍ය මේ පුතජන මානසික ස්වභාවය. ගැටෙනවා සැනින්. බය වෙනවා, තැති ගන්නවා, ගැටෙනවා. නමුත් සංසාර පින ඇති මහා පුණ්‍යවන්ත අය ජීවිතයේ අසීරු මොහොතවල ධර්මයේ හිත පිහිටෝන. අපිට හිතා ගන්න බැරි මොහොතවල ඒ උතුම් සසර පින් ඇති වීරියවන්ත ධර්මයේ පුරුදු කරපු අය ඒ මොහොතේ ධර්මයේ හිත පිහිටවල ජය ගන්න. සාමාවතී අර අනිත් බිසෝවරුන්ට කිව්වා නැගිනිවරුනි අපිට දැන් බේරෙන්න අතක් නැහැ. අපි කොටු වෙලා ඉන්නේ මේ ගොඩ නැගිල්ලට. දැන් අපිට තියෙන්නේ එකම පිහිට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. තව ටික වෙලාවකින් අපි සියලු දෙනා මේ ගොඩනැගිල්ලේ පිච්චීලා කරවෙලා මැරිලා යයි. නමුත් අපි මේ ලෝකේ උතුම්ම දෙයක් දායාද හැටියට ලැබිච්ච බුදුහාමුදුරන්ගේ ශ්‍රාවිකාවරු පිරිසක් අපි. ඒ උතුම් ධර්මය අපි සිහි කරමු. කිසි කෙනෙක් කිසිවෙකුට වෛර කරන්න එපා. ද්වේෂ හිතක් බලවත් වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් අපි පරදිනවා. ඒ නිසා අපි කවුරුත් හිත රැකගමු කියලා ගොඩනැගිල්ල ගිනි ගන්න ගොඩනැගිල්ල ඇතුලේ වාඩි වෙලා භාවනා කර. හිතන්නවත් පුළුවන්ද මේ වගේ දෙයක්? අර ගිනි ගන්න ගොඩනැගිල්ල ඇතුලේ හිත හදාගෙන වාඩි වෙලා භාවනාවට හිත හදාගෙන වාඩි වුණා. ගිනි රස්නේ ඇඟ පිච්චෙනවා. ගොඩනැගිල්ල ගිනි ගන්නකොට එන දුන් සැර මේ සියල්ලත් එක්ක සාමාවතී කියව නැගිනියර තව සුළු මොහොතකින් අපේ මේ ශරීර ගින්නෙන් වෙලිලා යයි. මේ ශරීර පිච්චිලා වේදනාවක් එක්ක අපිට මිය යන්න සිද්ධ වේවි. ඒ ගින්නෙන් පිච්චෙනකොට දැනෙන වේදනාව තුලත් අනිත්‍යම සිහි කරන්නේ ස්පර්ශයෙන් හටගන්න මේ විඳීම අනිත්‍යයි කියලා ඒ වේදනාව තුල අනිත්‍ය සිහි කරන්න කියව. බලන්න කොච්චර අසීරු වෙලාවක්ද කියලා. සාමාන්‍ය මරණයන් අතර ඔබ දැකලා ඇති මිනිස්සු එක එක ස්වරූපයෙන් කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. කුටි කාල මිනිස්සු මැරෙනවා, හැප්පිලා මැරෙනවා, හෘද ආබාධ වලින් මැරෙනවා, සමහර ලාවට ඔළුවේ නහරක් පුපුරලා කියයි. යම් යම් හේතු මත මිනිස්සු මේ යනවා. මේ ලෝකෙ නොයෙක් අනතුරු විපත් වලින් ලෙඩ රෝග වලින් මිනිස්සු මැරෙනවා. හැබැයි ඒ මරණ අතර ගින්නෙන් පිච්චිලා මැරෙනකොට, පණ පිටින් ගින්නකින් පිච්චිලා මැරෙනකොට මොනතරම් වේදනාවක් උපදිනවද? ඔබ දැකලා ඇති, ඔබ අහලා ඇති, ගිනි තියාගත්ත සමහරු කේන්තියෙන් තරහින් ගිනි තියාගන්න සීදිවි හානි කරගන්න හිතාගෙන. ඒ ගිනි තියාගත්තට පස්සේ වාඩි වෙලා ඉන්නේ නැහැනේ පිච්චෙනකම්. ගිනි තියාගත්ත කෙනත් කෑ ගගහ දුවනවා බේරෙන්න. මාව බේරගනියෝ කියලා කෑ ගගහ විලාප දීදී දුවනවා ගින්නෙන් පිච්චෙන කොට. ඒ තරම් වේදනාවක්. හැබැයි සාමාවතී ඇතුළු 500ම අර මහා ගින්නකින් දැවෙන ගොඩනැගිල්ල ඇතුලේ 500ම වාඩි වෙලා භාවනා කරා. එන්න එන්න ගිනි රස්නේ ශරීරවලට දැනෙනකොට ඒ වේදනාව තුල හිත පිහිටවාගෙන අනිත්‍ය සිහි කරා. මා ගන්ධියාව ගැනවත්, ගිනි තිබ්බ අය ගැනවත්, ඒකට උදව් කරපු අය ගැනවත් වෛර සිතක් හිතේ ඇති වෙන්න ඉඩ දුන්නේ. අන්න හිත රැක ගන්නයි. මොන්නම හේතුවකින්වත්, සාධාරණ හේතු කොච්චර තියෙනවද? මෙයයි වැරදි, අපි නෙමෙයි, මෙන්න මෙයයි මේ අපරාධේ කරේ, මේක වැරද්දක්. සාධාරණ හේතු ඕන තරම් පෙන්වන්න පුළුවන්. හරි වැරදි, යහපත අයහපත, සාධාරණේ අසාධාරණේ. හැබැයි ඒ මුල් කරගෙන තමන්ගේ ක්ලේශයන් නම් බලවත් වෙන්නේ, තමන්ගේ හිතේ ද්වේෂය තරහ වෛරය නම් උපදින්නේ, එතනදී ඔබ පරදිනවා. සාමාවතී ඇතුළු 500ක් ද්වේෂ සිතුවිල්ලකටවත් හිතේ බලවත් වෙන්න ඉඩ නොදී මෛත්‍රියෙන්ම හිත රැකගත්තා. අනිත්‍ය මෙනෙහි කරා, වේදනානුපස්සනා වැළුවා. ගින්නෙන් පිච්චිලා මුළු ශරීරම ගින්නෙන් ඇවිලිලා යනකොටත් ඒ තුලත් අනිත්‍ය සිහි කරා. 500ම අර ගොඩ නැගිල්ල පිච්චිලා කරවෙලා මැරිලා ගියා. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේදී මේ කාරණේ බුදුහාඳුරන්ගෙන් විමසද්දී බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, සාමාවතී ඇතුළු 500ක් දෙනා අනාගාමී ඵලයට පත් වුණා. ඒ ගොඩ නැගිල්ල ඇතුලේ ගින්නෙන් පිච්චෙන කොට ධර්මයේ සිහි කරලා අනාගාමී ඵලයට පත් වුණා. ඒ 500 දෙනාම දැන් සුද්ධාවාස බඹලෝ වැඩ ඉන්නවා කියව. එහිදි පිරිනිවන් පානවා. බලන්න පින්වතුනි, මොන තරම් රැකවරණයක්, ආරක්ෂාවක් මේ ධර්මයේ හැසිරෙන කෙනාට ධර්මයේ තුලින් ලැබෙනවා. ජීවිතයේ අමාරුම වෙලාවක, ජීවිතයේ අසීරුම වෙලාවක, වේදනාසහගත වෙලාවක ධර්මයේ හිත පිහිටෝලා හිත රැක ගන්නවා විතරක් නෙමේ, ධර්ම අවබෝධයටත් හිත හදන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මය ජීවිතේ මරණ මංචකේ හරි ධර්මයේ හිත පිහිටියොත් ඒ මොහොතත් ඇති ධර්ම අවබෝධයේ කරා යන. ඒ මොහොතත් ඇති කෙනෙකුට ජයගන්න. පිංහතුනි මරණ වේදනාව බලන්න අනාථ පිණ්ඩික සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ සිටුතුමා ළඟට ගිහිල්ලා අහනවා, සිටුතුමනි ඉවසන්න පුළුවන්ද, දරාගන්න පුළුවන්ද, මොන වගේ ස්වභාවයක්ද දැන් ඔබට දැනෙන? අනාථ පිණ්ඩික සිටුතුමා තමන් සිටුතුමා කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් ඒ වෙනකොට තමන්ට මරණ මංචකේ දැනෙන වේදනාව උපමා කීපයකින් කියන මේක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ අනාථ පිණ්ඩිකවාද සූත්‍රේ. ඒ වගේමයි ධනංජානි කියලා බමුණේ මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත හාඳුරු ඔහු ළඟට ගිහිල්ලා ඔහුගෙනුත් ඔය කාරණේ අහනවා. ධනංජානි කච්චිතේ කමනීය කච්චි ආපනීය කච්චි දුක්ඛා වේදනා නෝ අභික්කමන්ති නෝ පටික්කමන්ති, ඔබට ඉවසන්න පුළුවන්ද, ඔබට දරා ගන්න පුළුවන්ද, ඔබේ දුක් වේදනා අඩුවීමක්ද වැඩිවීමක්ද තියෙන්නේ? එතකොටත් ඒ තමන්ට මරණාසන්න මොහොතේ දැනෙන වේදනාව උපමාත් එක්කම කියනවා. ඔය වගේ වක්කලි හාමුදුරුව ලෙඩ වෙච්ච වෙලාවේ උන්වහන්සේගෙන් අහනකොට, ඒ කාලේ ලෙඩෙක් බලන්න ගියහම දැන් ඔබ හිතන්න ඔබ ඉස්පිරිතාලයකට යනවා ලෙඩෙක් බලන්න, ගෙදරක වෙන්න පුළුවන් ඔබේ ඥාතියෙක්. සාමාන්‍යයෙන් අපි ඒ ලෙඩාගෙන් අහනවා, දැන් කොහොමද ඔයාට අඩුවක් තියෙනවද, ඔයාගේ ওই තිබ්බ වේදනාව දැන් නිකන් අඩු වෙන පාට අද තියෙන්නේ, එන්න එන්න වැඩි වෙනවද, ඉවස ගන්න පුළුවන්ද, දරා ගන්න පුළුවන්ද? අපි ඕක එක එක ස්වරූපෙන් අපි ඒ කෙනාගෙන් අහනවා. අනාථ පිණ්ඩික සිටුතුමාගෙන් සාරිපුත්ත හාමුදුරුවෝ කාරණී විමසනකොට සිටුතුමා උපමා හතරකින් තමන්ට මරණ මොහොතේ දැනෙන වේදනාව කියනවා. කියනවා ස්වාමීනි, මගේ ඔළුව වටේට ශක්තිමත් පුද්ගලයේ කඹයකින් ඔළුව වටේට වෙලලා ඉතාමත් හදට මේ කඹේ කිටි කිටි ගාලා හිර කරනවා වගේ අදිමාත්‍ර වේදනාවක් මගේ හිස ඇතුලෙන් මට දැනෙනවා කියනවා. දැන් බලන්න අනාථ පිණ්ඩික සිටුතුමාට මරණාසන්න මොහොතේ දැනෙච්ච හිසේ වේදනාව ගැන ඒ කියන්නේ. හරියට කඹයක් ඔළුව වටේ වෙලලා හිර කරනවා වගේ දැඩි වේදනාවක්. අපි කියන්නේ ඔළුව පැලෙන්න වගේ රිදෙනවා කියලා. අන්න ඒ විදිහට කියනවා. ඊළඟට කියනවා ස්වාමීනි, තවත් උපමාවකින් කිව්වොත් උල් පිහියකින් මගේ හිස් මුදුනට ඇනගෙන ඇනගෙන යනවා වගේ කියනවා. අපි හිතමු පිහියක් අරගෙන ඔළුවට හිසේ මැද්දට ඇනගෙන යනවා වගේ වේදනාවක් හිස ඇතුලේ මට දැනෙනවා කියලා. ඊළඟට කියනවා සාමීනේ, මස් කපන පිහියක් අරගෙන මගේ බඩවැල් තීරු තීරු කපනවා වගේ කුස ඇතුලෙනුත් වේදනාවක් එනවා. දැන් කලින් කිව්වේ හිසේ උපදින හිසේ වේදනාව. ඊළඟට කියනවා සාමීනේ, බඩේ ඇතුලෙන් එන බඩවැල් වලින් එන වේදනාව හරියට මස් කපන පිහියකින් මාව අල්ලගෙන බඩවැල් තීරු තීරු කපනවා වගේ වේදනාවක් උපදිනවා. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි, මාව හතර දිනක් උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා මාව පුච්චනවා වගේ මුළු ඇඟම දනවා කියන 10ක් ඇති වෙනවා. දැන් බලන්න මේ කියපු උපමා ටික, ඔළුව වටේට කඹයක් වෙලලා හිර කරනවා වගේ හිසේ කැක්කුම, උල් පිහියකින් අනිනවා වගේ හිස ඇතුලෙන් දැනෙන වේදනාව, පිහියකින් බඩවැල් කපනවා වගේ බඩවැල් ඇතුලෙන් බඩෙන් ඇතුලෙන් එන වේදනාව, හතර දිනක් මා උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ ඇඟම දනවා කිව මුළු ඇඟ පුරාම එන වේදනාව. දැන් මේ මරණාසන්න මොහොතේ තමන්ට දැනෙන කායික වේදනාව සිටුතුමා විස්තර කරන. ඒ නිසා ওই වේදනාව අඩු වැඩි වශයෙන් මරණාසන්න කාටත් එක එක ස්වරූපෙන් දැනෙන කාලය වෙනසක් තියෙන්න පුළුවන්. කෙනෙක් පැය ගණන්, දවස් ගණන්, සති ගණන්, මාස ගණන් 50 දින අයත් ඉන්නවා. කෙනෙක් විනාඩියක් දෙකක් තුනක් මේ වේදනාව ඉඳලා මේ යන අයත් ඉන්නවා. එතකොට මේ මරණසන්න වේදනාව ඇති වෙනකොට, මේ කායික වේදනාව උපදිනකොට ඒ තුල හිත පිහිටවන්න පුළුවන්, ඒ තුලත් හිත රැක ගන්න පුළුවන්, ඒ වගේ වේදනාවක් තුලත් වේදනානුපස්සනාව වඩන්න පුළුවන් ධර්මයේ පුරුදු පුහුණු කරපු කෙනෙකුට විතරයි. අන්න ඒකයි වැදගත්කම. ඒ නිසා පින්වතුනි, මැරෙන්න වැටෙනකන් හිටියොත් ආයක මං ඒ වෙලාවට අල්ලගන්නම් කරගන්නම් කියලා බොහෝ දෙනෙක් එතනදි ජීවිතේ පරදිනවා. ඒ නිසා වේදනානුපස්සනාව පුරුදු කරන්න භාවනාවක් හැටියට වඩා සතර සතිපට්ඨානයට අයිති වෙනම අනුපස්සනා කොටසක්. ස්පර්ශයෙන්ුයි විඳීම ඇති වෙන්නේ. හැම වෙලාවෙම පුංචි මට්ටමින් හිතත් අපි ඉඳගෙන ඉන්නකොට හැම වෙලාවෙම කය ගැන හිත යොමු කරලා හිතන්න මේ කයට පහසක් දැනෙන්න ස්පර්ශය නිසා. ඇහැට පේන රූපයක් නිසා මට වේදනාවක් ඉපදෙනවද? කනට ඇහෙන ශබ්දයක් මුල් කරගෙන මට වේදනාවක් උපදිනවද? නාසයට දැනෙන ගඳ සුවඳ නිසා මාතුල වේදනාවක් උපදිනවද? දිවට දැනෙන රසයක් නිසා මාතුල විඳීම ඇති වෙනවද? කයට දැනෙන පහස නිසා මාතුල යම් විඳීමක් ඇති වෙනවද? හිතෙන් මේ ගැන සිහි කරද්දී එන සිතුවිල්ලක් නිසා මට විඳීම ඇති වෙනවද? ඒ හැම වේදනාවක්ම ස්පර්ශයේ ප්‍රත්‍යෙම හටගෙන ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි, ඒක දුකටයි අයිති. මේ වේදනාව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. එතන මම නොවේ කියන්නේ මම මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න බෑ. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. මගේ නොවේ කියන්නේ ඒක මම මගේ දැන් මගේ නම් මට ඕන නම් මට වේදනාව එන්න එපා, මට දුක් වේදනාව උපදින්න එපා කියලා අපිට ඕන විදිහට නවත්තන්න පුළුවන් වෙන්න එපා. එහෙම නවත්තන්න බෑ. ඒක හේතුඵල වශයෙන් ඇති වෙන දෙයක්. අපිට ඕන විදිහට තමන්ගේ කැමැත්ත හැටියට තමන්ට ඒක පාලනය කරගන්න බෑ. මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න බෑ. මගේ ආත්මේ නොවේ කියන. එතන ආත්මේ නොවේ කියන්නේ අනාත්මයි. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමන්ට ඕන විදිහට ඒක පවත්වන්න බෑ. අන්නේ කාරණේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ වගේ මම මගේ, මගේ ආත්මයයි කියලා මගේ වසඟේ මේක පවත්වන්න බෑ කියන මේ කාරණේ හොඳට වේදනාව ගැන හිත පිහිටෝලා නිතර මෙනෙහි කරන්න ඔබ පුරුදු වෙයි. කාලයක් යනකොට ඔබ වඩන්නේ සතර සතිපට්ඨාන. කාලයක් යනකොට ඔබට තේරෙයි ඔබේ හිත වෙනදට වඩා දැන් සිහිය දියුණු වෙනවා. වේදනාව තුල හිත පිහිටවන්න පුළුවන්. සතිපට්ඨාන භාවනා අරමුණක් තුල හිත පිහිටවන්න පුළුවන්. නීවරණ ධර්ම යටපත් වෙනවා. හිතේ ඒකාග්‍රතාවයේ සමාධියක් හැදෙනවා. තමන්ගේ හිත බොහොම කුසල අරමුණු තුල බලවත්ව පිහිටවා ගන්න පුළුවන් ශක්තිමත් මනසක් හැටියට හිත ගොඩනැගෙනවා කියන එක තමන්ටම ප්‍රායෝගිකව භාවනා කරගෙන යනකොට මේ කියපු විදිහට වේදනානුපස්සනා වඩාගෙන යනකොට ඔබටම ප්‍රත්‍යක්ෂ කරලා අත්දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා පින්වතුනි, අද ඔබට මේ ධර්මානුශාසනාවෙන් අපි කියලා දුන්න ඉතාම වැදගත් දෙයක් සතර සතිපට්ඨාන වේදනානුපස්සනා සතිපට්ඨානයටත් අදාළ අපේ කයේ ආයතන 6 තුලම ස්පර්ශයෙන් ඇතිවන විඳීම තුල අපි හිත පිහිටවලා කොහොමද මේ විඳීම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හේතුඵල වශයෙන් පුරුදු කරන්න, පුහුණු කරන්න. ඒ කරන පුරුද්ද පුහුණුවම අපිට ධර්මාවබෝධයට අපි හිත දියුණු කරගන්නේ කොහොමද? ඒ වගේ මේ බුද්ධ ශාසනය අසීරු මිය පරලව ගිය සමහර සිදුවීම් උල උඩ ඉඳවලා ඒ තරම් වේදනාවක් තුල මරණාසන්න වෙච්ච ඒ ස්වාමීන් වහන්සේ පවා ඒ උල උඩත් ධර්මයේ සිහි කළ රහත් වුණා. සාමාවතී ඇතුළු 500ක් ගින්නෙන් පිච්චිලා ගිනි තියලා එවැනි කුමන්ත්‍රණයක් තුල ජීවිත අහිමි වෙද්දී ඒ තුලත් ධර්මයේ සිහි කළ වේදනානුපස්සනා වඩලා 500 දෙනාම අනාගාමි වෙලා සුද්ධවාස බ්‍රහ්ම තලයේ ඉපදුණා. එහෙමනම් අපිට පේනවා අසීරු මොහොතේ ධර්මයේ හිත පිහිටවන්න පුළුවන් කෙනා ජය ගන්න. ඒ නිසා ඔබ මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල පුළුවන් තරම් ධර්මයේ ප්‍රායෝගිකව පුහුණු කරගන්න, පුරුදු කරගන්න දක්ෂ වෙන්න. අන්න එතකොටයි ඔබට මේ ධර්මයේ ආශ්‍රය තමා තුලින් අත්දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මානුශාසනාව ආශිර්වාදයක්ම වේවා වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ලක්හඬ ගුවන් විදුලියේ ගයාන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටම, ඔබ හැම දිනාටමත්, ධර්ම ශ්‍රවණීක ලක්වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං.
1: ආකාසට්ඨා චුබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
2: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-140-160 දුරකථන අංක මගින්ද 071-8027-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානය
3: සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා ජාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත. දක්ෂ රියදුරකුමෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදුල ගුවන්විදුලිය.

පින්නත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය පුප්පව.

යාවේ ආනිසංස පින්වතුනි, පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරු උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නැහැ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දෙව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙමේ පින්වතුනි, 500 වතාවක් සක්කිති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රය වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකී බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ අනුභවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රය වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබිලා තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත්ව ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි, අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම. උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත්වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වීම.
සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබත් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විතෝ සිතුවිලි ඇති කරගෙන උතුම් බුදුගුණ සිහිපත් කරගෙන පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වාසෝ ආපාදෝ ධානසෝ පටිපස්සම් වේ.
2: සුද්ධ කුවන් පෙතලිය.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යම්කව

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනමද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තෝ.

0: සුදිලකුවන් විදුලිය ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත පව් කරන්නා මෙලොවත්ත වෙනවා. ඒ වගේම පරලොවත්ත වෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත්ත වෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවක්.

මුනිවරින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය.

0: පින්වතුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කමක ආනිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව. පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදුපියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ පින්වතුනි? සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා පින්වතුනි පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත්වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත්නවීම. ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම. රන් පැහැපා සිරුරක් ලැබීම. අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම. සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමි තලවල ජීවත්වීම. අවසානයේ පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්වතුනි.
1: ඊවං මේ සුතං ඒකං සමයං භගවාසාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

පින්වත, කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය

මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්

0: උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවත්

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවර.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයක්. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්වා කීර්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපි වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වාසෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්ස.
2: දියපිස්නා වස්ත්‍ර පිළීමේ විපාක පිළින්දවත් චපදානයට අනුව ඔබට තවත් වටින පින්කම කානිසංස කියා දෙන්නට සූදානම් වෙනවා. දියපිස්නා වස්ත්‍ර පිළීමේ විපාක පින්වතුනි විපාක හයක් පිළිබඳව කතා වෙනවා. ඔබේ ජීවිතයෙන් මේ උතුම් පූජාව සිදු කරගෙන තිබෙනවද? අප්‍රමාණව ඔබ පූජා කරල ඇති පින්වතුනි. බලන්නෙහි ආනිසංස සමුදාය කොයිතරම් වටිනවද කියන. රන්වන් පැහැයක් ඇත්තෙකු වීම, රජස් නැත්තෙකු වීම, ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තෙකු වීම, තේජස් ඇත්තෙක් වීම, සිනිඳු සිරුරක් ඇත්තෙකු වීම, සිරුරේ කුණු නොවැලීම, මෙන්න මේ කියන උතුම් විපාක හය ලැබෙන්නේ පින්වතුනි දියපිස්නා වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංස වශයෙන්.

0: ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව එළියට ආවා රුපියල් නවයයි කියලා සද්දක් ආවා උඹේ ගමේ ගණන් කෑලි හරි නෑ මල්ලි රුපියල් නවයක් ගෙවපන් බත් කෑ සල්ලි කෑම කන්ට අඳ ගැහුවේ මෙතන

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවර.

සංසාර සාගරයෙන් අලස නොවි ඈතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මොක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුනැස වීරියෙන් යුතුව කුසල්

ගීතය සෑම දෙනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

අපේ දිනවල පස්සුරු දෙකී සිට හතර දක්වා සුදුල රේඩියෝ.lk ඔස්සේ විකාශය වන මියුරු හින්දි කීතාවලියත් සමගින් එකතු වන්නට කියලා හින්දි සිනමාවේ දැවැන්ත චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූප රාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනව ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රස විඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.

గులుగులు గులుగులు అప్పు బబ్బు అప్పు బబ్బు.

ඔබ එක්වන්නේ සුදිල ගුවන්විදුලියේ හින්දි ගීතාවලියක් සමගයි.

0: ඔබට පින්වතුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රීතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා 8 නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රීතියව එක දවසක් දකිනවා. පිංගුතුනි, මේ ප්‍රීතිය ඊටාම විරූපීව දුගඳහමන ශරීරයක් ඇතුව, එවැගේම හාත්පස මේ දුගඳහමන ශරීරයේ පණු වැගිරෙමින්, එවැගේම මැස්සන් පිරෙමින්, නොඑක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොඑක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, පංචපුත්‍ර කාදක ප්‍රීතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ 5 දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ 5 දෙනාම එවෙලෙම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලෙම ඒ දරුවෝ 5 දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ 5 දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ 5 දෙනා කනවා. බලන්න පින්වතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබේ ඇති යම්කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පිංගුතුනේ, එක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රීතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රීතියගෙන් විමසනවා. විමසනකොට පිංගුතුනේ ඇයි කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්න ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුළදීම ඒ දරුවව මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා, කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා. මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම බිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්නේ කියලා පොරොන්දු වුණා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්නේ අකුසල කර්මය සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රේතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. ඒ නිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. ඒ නිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙනා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්.

පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යම

0: පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්නහොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවතී. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකිය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත. සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලිය සමගයි.

මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්.

පාඩුවනේ දිනපතා 500 රුපියල් සිට 500 රුපියල් දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින ලෝ

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක වග්ගය.
1: සුදුල ගෝණීය සංගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

0: පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරුව කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින්වතුනි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආඩ්‍ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි පිරිඳවත් අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවෙන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අග කරැඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.

නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: ඇත බෝධි පූජාපින්කම සුදුල ගුවන්ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සෙත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැමදෙනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැමදිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් ශාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදුගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදිපෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණයන් සිහිපත් කරමු. උතුම් බුදුගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

තු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්ගුදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: උජ්ජුත්තරා දාසියක් වීමට හේතුව. පිංගුතුනි, කුජ්ජුත්තරා මේ දාසිය බොහෝ ධර්ම කතික දාසියක් බවට පත් වෙලා සිටියා. කාන්තාවක් බවට පත් වුණා. නමුත් ඇය ආත්මභාව 500ක් පුරාවට දාසියක් වීමට පුංචි අකුසල කර්මයක් කරගත්තා. ඒ අකුසල කර්මයේ කුමක්ද? සමහර වෙලාවට එය ඔබ නොසිතා, ඔබ එහි තිබෙන බරපතලකම නොදැන සිදු කරගන්නට පුළුවන්. ඇය එක දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටු දියණියක් වෙලා ඉපදුණා. මේ සිටු දියණියට රහත් සාමණේර තෙරණියක් සිටියා. ඇය සමඟ බොහෝම ලිංගතුභාවයෙන් තමයි මේ රහත් සාමණේර තෙරණිය සිටියේ. එක දවසක් සිටුමාලිගාවට මේ රහත් සාමණේර තෙරණිය වැඩම කළා. වැඩම කරාම මේ සිටු දියණිය කියනවා, අන්න අතන තියෙන මගේ රන් ආභරණය අනේ මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා. අර මේසේ උඩ තියෙන මගේ රත්තරන් ආභරණය මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා අර රහත් මෙහෙණින් වහන්සේට කීවා. ඒ රහත් මෙහෙණින් වහන්සේ ඒ ගෙනල්ල දුන්නා. අන්න ඒ රහත් මෙහෙණින් වහන්සේට කියලා ඒ කාරණාව සිදු කරගත්ත හේතුවෙන් තමයි පින්වතුනි ආත්මභාව 500ක් ඇයට දාසකම් සිදු කරන්නට, වැඩකාරකම් සිදු කරන්නට සිදු වුණු මහා අකුසල කර්මය. ඔබේ ජීවිතේනුත් ඔබ සමහර වෙලාවට පන්සලට ගියහම්, වෙහෙරට ගියහම් භික්ෂූන් වහන්සේට අණ කරලා භික්ෂූන් වහන්සේගෙන් එහෙම දෙයක්, එහෙම වැඩක්, යම්කිසි දෙයක් සිදු කරගන්නට උත්සාහවන්ත වෙන්නට පුළුවන්. ඔබ සමහර වෙලාවට එහෙම සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. පින්වතුනි, එහි මෙහි සඳහන් වන ආකාරයට මහා අකුසල කර්මයක් සිදුවන බව අවබෝධයේ තබාගෙන ක්‍රියා කරන්න. තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්වා කීර්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපුර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

ඉකුත් සියවසේ මැදභාගය පමණ වන විට සිංහල ගීතයේ විප්ලවකාරී නව ප්‍රවණතාවක් පැන නැංගා. එතෙක් ගීත රචනා වූයේ හින්දි ගීත තනුවකට අර්ථහීන වචන සමුදායක් සාහිත්‍යමය හික්මීමකින් තොරව අමුණලා. මේ වෙනස් කිරීමට පුරෝගාමී වුණේ ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ශ්‍රී චන්දරත්න මානවසිංහ වැනි අය. මෙකී සංගීතවේදීන් ආරම්භ කළ සංගීත සාහිත්‍ය ව්‍යායාමය පරිසමාප්තියට පත් කළේ මහගමසේකර නම් වූ අග්‍රගණ්‍ය කලාකරුවා විසින්. එතෙක් පැවති ජනප්‍රිය ගීතය ඔහු විසින් බුද්ධිප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කරන ලදී. එය පසුව ජනප්‍රිය ගීත කලා මාධ්‍යයක් කිරීමටද මහගමසේකරයන් සමත් වුණා. මා මීළඟට තෝරාගත්තේ මහගමසේකරයන් විසින් රචිත ගීතයක්. මහගමසේකරයන්ගේ මුල්ම ගීත රචනා අපට හමුවන්නේ වේදිකා නාට්‍ය සහ මුද්‍රා නාට්‍ය ආශ්‍රයෙන්. මහගමසේකර නිර්මාණය කළ විශිෂ්ටතම ගීත රචනා අපට දකින්න ලැබෙන්නේ පසුකාලීන වේදිකා නාට්‍ය තුලින්. මෙය සාමාන්‍ය ලක්ෂණයක්. මේකට මම පුංචි නිදසුනක් ඔබ හමුවේ තබන්න කැමැති. සද්භාසා පරමේශ්වර, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කෝට්ටිය යුගයේදී රචිත සන්දේශ කාව්‍ය පහෙන් දෙකක් රචනා කළ බව කියවෙනවා. උන්වහන්සේ තුරුණුවියේ ගැටවරවියේ සිට රචනා කළ සන්දේශ කාව්‍යයට වඩා තලස්ථායි, නැතිනම් ප්‍රඥා දසකයේදී රචනා කළ සන්දේශය එනම් සැළලිහිණි සන්දේශය තරම් සාර්ථක වූ ජනප්‍රිය වූ තවත් සන්දේශයක් නොමැති තරම්. ඒ වගේ තමයි ඉහත මා සඳහන් කළ කාරණය. හොඳයි, අතීතයේ විසූ අපේ නෑසියන් රැකගෙන ආව පරපුරින් පරපුරට දායාද කර දුන්නු සිංහලය නම් වූ අපේ භාෂාව අපේ උරුමයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ මිහිරි බස කවියන් විසින් ඉතා සියුම් ලෙස පිරිමදිමින් අතිසේ මදුර වාසනයක් බවට පත් කරගන්නා මේ කාරණය මැනවින් වටහාගත් අපේ මහගමසේකරයන් අපගේ කවි බස ස්වකීය ප්‍රතිභා මහිමය නැමැති සියුම් පහසින් මොලොක් කළ ආකාරය ඔහුගේ ගීත විමසීමේදී දැනගන්න පුළුවන්. ඔබේ රසවින්දනය සඳහා මා කුණ්ඩලකේශී නාට්‍යයේ ගීයක් මේ මොහොතේදී තෝරාගත්තේ. මේ ගීතයේ මහරු කවිත්වය, ගීත නිර්මාණ කුසලතාව කැපී පේනවා. සුන්දරිය අර බලන්න, සඳ නෙමෙති රන් තැටියෙන් සුදු පාට සීට ගඟුල ගලා හෙල්ල හැටි, හදෙහි සූතැවුල් නිවී යනවා. කොවුලන්ගේ රාවය නිසා සංගීතයේ සිත පැටලී යනවා. මේ සුඳුරු වනාන්තරයම යහන් ගැබක්. එය කතා කරන ආදරය, වදන් හඬ මගේ කම්පිනවා යනවා. පිරිමි කටහඬකින් ගැයෙන්නේ ඒ හැඟුම් ප්‍රාව ප්‍රතිරාව දෙන ගී පදවැලක්. ගැහැණු හඬින් ගලා එන්නේ ඊට වඩා බෙහෙවින් තියුණු ප්‍රේමාන්විත බසක්. බලන්න හිමියනි, මල් පිපිලා සුලගහා මුසුව මෝරද ගලා එනවා. මේක නම් අනංගයාගේ රඟ මඩලක්. හිමි සඳුනි, තවත් ඔබ කිම ඇයි නිහඬව බලා සිටින්නේ? අතිශයින් සංයත වූ කවි රූප මගින් මහගමසේකර නම් වූ කවියා නිර්මාණය කොට දක්වන්නේ ඉතා ප්‍රබල ශෘංගාරාත්මක අවස්ථාවක්. ඍජු ප්‍රකාශයකට වඩා වෙංගතා ගුණය ඉස්මතු වනසේ නිර්මාණය කර ඇති මෙම ගීතයේ කවිත්වය ඉතා ප්‍රබලයි. අපූරු ප්‍රතිභාවක්, ප්‍රබල ගීත නිර්මාණයක්. භාෂාවේ රිද්මය මනසේ පෙළගැස්වීමේ කුසලතාවය නිසා බිහිවන ගීත නිර්මාණය සැබවින්ම ආශ්චර්යජනකයි. හොඳයි, එහෙමනම් මේ අපූරු
කාව්‍යාත්මක ගීතය අපි රස විඳිමු. ගීපද රචනය මහගම ශේකරයන්, තනුව සහ සංගීත නිර්මාණය සෝමදාස ඇල්විටිගල. මේ ගීතයේ මුල් ගායනය බෙන් සිරිමාන්න.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් මුදලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන ශාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරු කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින්වතුනි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිනා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආඩ්‍ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි පිරිනිවන් අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවෙන්.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංසදායකයි මහා බලගතුයි. සදහැව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පූජාවේ ආනිසංස පින්වතුනි, පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල්පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරුව උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නෑ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දෙව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙමේ පින්වතුනි, 500 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකී බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ අනුභවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත්ව ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි, අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම. උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත්වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වීම. සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබත් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන, උතුම් බුදුගුණ සිහිපත් කරගෙන, පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමු දැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයිනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟාවේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරක

ජීවිතයට අතිවන බලපෑම්, ගැහැට විවිධ පීඩා දුක්කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨාරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ